කළේග ෆානු විදාළු වාශ තිය බෑමිහුම් අල්ලෝහශායි රසූලාය කියමම් වාශ ෆහෙ තිය බෑමිහුම් එඹුරි ෆ්‍රගස් දීෆිනම දන්නාශෙ ෆහෙ හමකශවරුම් කාෆිරුන් දෙක අල්ලෝහ ලෝභය බොඩිගෙනෙන් වෙතේ.

දෙං එකමන ඒ දරි කඹලුන්නායගෙන් රක්කාවෙ හිඳු විදාළුවි අලුගෙ වෙරි රැස් කලාකෝය හමකශවරුන් අලු විහේ දරියකී අංහෙන් කුජ්ජකෙ එකමන රක්කාවී කොංකහල කුජ්ජකම් අල්ලාහ දෙනවඩුගෙන් වෙතෙ එකමන දෙන්නවිය ෆිරහෙන් කුජ්ජකු අංහෙන් කුජ්ජකායි ෆදෙන් නූනෙ අදි හමකශවරුන් ඒ දරි කඹලුන්න මරුයමේ නන්දීෆීමෙ අදි හමකශවරුන් රහමතුන් බේරු කරවාෆාවා ශෛතෝනාගේ කිබෙන් ඒ දරි කඹලුන්නායි ඒ දරි කඹලුන්ගේ දරිෆස්කොල් රක්කාතෙර කොද්දෙවුමන් එදි ඉබරස් කලාගේ හදරතත් දන්නවමේ.

0: مسلم فر هنا،
1: مسلم فر هنا. අද ප්‍රෝග්‍රෑම් එක හතරේ නම් මේ ගෙනස් තිනියල් ගොන්ඩිස්මි ප්‍රෝග්‍රෑම් ෆොනොම් ගා ටෙක්නික ගොතුන් හිතර දෙනි ඇම්ලිට් සූනා අදී එහෙනි ගොතුන් හිතර දෙනි නන්සත් රෂීද් ප්‍රෝග්‍රෑම් උෆද්දා එහෙන් තිනාම මේ ගෙනස් තිනියල් ගොන්ඩිස්මි. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතු.

0: දැන් මෙදක් ෆිරාවග ඇස්වාවා බයි ොඳගු ලස්තහුගේ මාන කියයා දෙන
1: අල්මුදනිබ්
0: කුව්වරිය
1: බරී
0: කොෂයි නෙම්මීහා නොත බරී වෙෆාවමිහ
1: අකොස්සෝ
0: වාහක කියා දෙනු
1: ශකාහු
0: ශක්වා කොෆ්ෆි
1: මුර්රන්
0: හිති
1: අලිත්තිහාම්
0: තුහමත් කුරුන්
1: අල්මෆකෝද්
0: ගෙල්ලිෆාවා ඇති
1: අහී අශ්ශකයක
0: එබ්බන්ඩ එබ්බෆා බේබෙ නුවත කොක්කො
1: උක්තිී අශ්ශකීක
0: එබ්බන්ඩ එබ්බෆා කොක්කො නොවත දත්ත
1: අහදර්තුහු
0: ඒනා හාදර කුරුවාෆි
1: මැස්සක
0: වීදාදෑෆි
1: නැදිම
0: හිතාම කොෆ්ෆි
1: අස්සමාහ
0: කොෂ මාෆකුරුම්
1: බෂර්
0: ඉන්සාන
1: إلى هنا ينتهي درسنا اليوم
0: نلتقي مع درس جديد إن شاء الله
1: والسلام عليكم ورحمة الله وبركاته
2: وعليكم السلام ورحمة الله وبركاته

රොමන් මිහර දෙම්ම මික්ක ආයතෝග තෙරෙන් සාධවන ආයතුකමින් මිය සෝද රාසුකුන් කුරිග මිතනුග ඉබිෆිලියොතස් එ රා සුකුන් ජෙන් බාරුකුරා එකීවෙන්කන් ඉගේත එයි රාසුකුන් කුරිග ඉබිෆිලියොතස් රාක සුකුන් වෙෆා දෙන් ඒගේ ෆහතුග මෙති ඉස්තියලාගේ අකුර ඒගෙ මණික ඉස්තියලාගේ අකුරත බරුවාණ ඉගේ එමෙන් බරුව කුරේ ඔවෙජ්ජියාමු රාසුකුන්ගේ ෆහතුග බරුව කුරෙන් ඔවෙජ්ජියාමු රාසුකුන් බරුකො කියන්ජේ ගේ එයි ඒගේ කුරිග ඉබිෆියෙන් උතස් රාසුකුන් කුරිග ඉබිෆියෙන් උතස් බරුකො කියමාණ ගේ ඒ මම් මීතං කියාරු රා බරුකුරන් හොරියාකු දෙන් සඳම් බාට්ටමාණ ගේ ফুলতে মাশা কিয়াল বা এগারো নয় তুম ফনার বানায়।

මිහුන් ජින්නි මොයවගෙන් ශෛතෝනා තළුවමුන් ෆොළුවමුන් ගෙන්දා මිහකු තෙදවා පදයින් මෙනුවී යාමෙ දුවහුන් එවුරෙන් කව්වලුන් නොතෙදවා නැති. එහෙනි එවුරෙන් බුනෙ උළුනි ව්‍යපාරිවාකං කශවරී රිබාකහල කමෙකමුගේ නමවෙස් ව්‍යපාරි කුරුම්වනි අල්ලෝ හුද්ද කුරබ්වාෆෙ අදි රිබාවනි හරාම් කුරබ්වාෆෙ ފަހެ އެމީހާގެ ވެރި ރަސްކަލާންގެ ޙަޟުރަތުން ދެއްވާ ވަޢުޒާއި ނަސޭހަތް އެމީހަކާ ހަމައިން އައުމުން އެކަން އެބަހީ ރިބާކެއުން ހުއްޓާލާފި މީހާ ދަންނާށެ ފަހެ އިސްވެދިޔަ އެއްޗެއް އެމީހަކަން ހުއްޓެ އެބަހީ ރިބާގެ ޙުކުމުތައް އައުމުގެ ކުރިން އޭނާ ބޭނުން ކުރި ތަކެތި މާފު ކުރައްވާފައިވެ އަދި އެމީހެއްގެ ކަންތަށް އޮތީ ﷲ ޚާޞަ ވެގެންނެ ಅದಿ ಅಲುಂ ಎಕಮಂ ಎಂಬುರಿ ಅತ್ವೆಜ್ಜೆ ಮೀಹಾ ದನ್ನಾಶೆ ಫಹೆ ಎವರೆನ್ನಿ ನರಕಾಗೆ ಅಹುಳುವೆರಿನ್ನೆ ಎವರೆಂ ಎ ನರಕಾಗ ಅಬದ ದೆಮಿತಿವೆ ಮುಟ್ಟೆ.

ඇමිහුන් රක්කා තෙරුවේ බිරුවති වාශය දෙං කොම්මෙ නස්සකම්මෙ එ නස්සෙන් හෝදිකමෙක්ගේ ජසා එදුවහුන් ලිබේනෙතේ අදි එවරෙන්න්න බේ ඉංසාෆෙන් නුකරවාමුටේ.

එවෙස් නෆ්සකං එ නෆ්සක කුලදාන වෙගින්වා මින්වරකම් මෙනුවි තක්ලීෆෙන් නුජසවේ එ නෆ්සෙන් හෝදි හේකමෙක්ගෙ සවාබ් එ නෆ්සකවේ අදි එ නෆ්සෙන් හෝදි නුබෑකමෙක්ගෙ අටාබ් එ නෆ්සෙක්ගෙ මච්චවේ අළමෙන්ගෙ වෙරි රස්කලාක් අළමෙන් හඳා නැතිජ්ජනම නුවත පස් දෙෙන් නැති අළමෙන්න කුෂෙ වෙවිජ්ජනම ඒකමං අළමෙන්න අකූබෑන්නු දෙවවාන්දේ අළමෙන්ගෙ වෙරි රැස්කලාක් අළමෙන්ගෙ කුරින් තිබි මීහුන්නං උෆුළුම ජෙස්සෙවිපද බුරකමෙ අළමෙන් උෆුළුමන් නුජස්සවාන්දේ අළමෙන්ගෙ වෙරි රැස්කලාක් අළමෙන්නං එකමකක් කුල දානවෙ ගෙන්වා කමෙන් උෆුළුම අළමෙන්නන් නුජස්සවාන්දේ අදි අළමෙන්නං අෆූ කුරව්වාන්දේ අදි අළමෙන්න ෆාෆ ෆුස්සවාන්දේ අදි අළමෙන්න රහ්මෙල්ලවාන්දේ ඉබ රස්කලාංගේ අළමෙන්ගෙ එහි තෙරිවන්ත රස්කලාංගේ ෆහෙ කාෆිර් වෙගෙන්වා මීස්තකුන්ගේ මච්ච අළමෙන්න.

පහෙ එවරෙන් කලේගෆානා ජදල් කොෆිනම කලේගෆානු විදාල් වාශ තිමන් කලේගෆානුගේ මූුණු ෆුළු එබහි ෆුරාන ෆුලායි හශිකොළු අල්ලෝහ ખાලිස් කුරව්වා කියමන් කුරව්වාෆීමෙ අදි තිමන් කලේගෆාන තබාවි මීහුම් වෙස්මේ ෆොල්ලිබුණු මීහුන්නායි උම්මියුන්න එබහි මුෂිකුන්න කලේගෆානු විදාල් වාශ තියබෑ මීහුන් කියමන් විජ්ජයි මුහියේ ފަހެ އެވުރެން ކިޔަމަން ވެއްޖެނަމަ އެވުރެން ތެދުމަގު ލިބިގެން ފިކަން ކަށަވަރެ އަދި އެވުރެން އެނބުރި ފުރަގަސް ދީފިނަމަ ކަލޭގެ ފާނަން އޮއްކަން ކަށަވަރީ ބާވާލެއްވި ކަންތަން އިއްވެވުމެ ﷲ އަޅުތަކުންގެ ކަންތަން މޮޅަށް ބައްލަވާ ބޮޑިގެންވާ ރަސްކަލާންގެ

දෙන් එකමන ඒ දරි කඹලුන්නායගෙන් රක්කාවෙ හිඳු විදාළුවි. අලුගෙ වෙරි රැස් කලාකෝය. හමකශවරුන් අලු විහේ දරියකී අංහෙන් කුජ්ජකෙ එකමන රක්කාවී කොංකහල කුජ්ජකම් අල්ලාහ දෙනවඩුගෙන් වෙතෙ එකමන දෙන්නවිය ෆිරහෙන් කුජ්ජකු අංහෙන් කුජ්ජකායි ෆදෙන් නූනෙ අදි හමකශවරුන් ඒ දරි කඹලුන්න මරුයමේ නන්දීෆීමෙ අදි හමකශවරුන් රහමතුන් බේරු කරවාෆාවා ශෛතෝනාගෙ කිබෙන් ඒ දරි කඹලුන්නායි ඒ දරි කඹලුන්ගේ දරිෆස්කොල් රක්කාතෙර කොද්දෙවුමන් එදි ඉබරස් කලාගේ හදරතත් දන්නවමේ.

පහෙ එකමනාගේ වෙරි රස්කලාන්ගේ රිවෙතුවකින්වා කබූලකුම් එකමනා කබූල් කුරබෑෆි. අදි රිවෙතුවගෙන්වා බොඩු කුරෙව්වමකුම් එකමනා බොඩු කුරෙව්වි. අදි ජකරියාගේ ෆානා එකමනා බෙලහෙට්ටවුන් හවාල් කුරෙව්වි. එකමනාගේ අරිහම් මෙහ්‍රාබ්ගේ තෙරිය ජකරියාගේ ෆාන් වෙදවඩාගන්නවා කොම්මෙ ෆහරකු. එකමනාගේ අරිහුග කාතකෙති හුට්ටා එකලේගේ ෆානු දෙක වඩාගෙන් විදාළු වෙති. ඒ මර්යම්මෙ කමනාත් මිතකෙති ලිබ වඩා ගන්නවනී කොන්තා කොන්තෝය. එකමනා විදාළු වෙති. ඒ අල්ලෝ ගහදුරතුන්නේ හමකශවරුන් අල්ලෝ එකලාගේ ඉරාද පුරව්වා මීහක දවකි මින්වරෙන් නැති රිසකු දෙව්වතේ.

0: ඒ මිස්ට කුන්නේවේ මී කොංකමක මච්ච වේ හංගුරාමෙන් හෙයේ මී දෙබ මීමක මෙතුක හංගුරාමේ වාමි එවෙ සෝබේ මරකට නේගේ ඔති වියා ඔයිකමකි අම්රු බුනුල් හදරමීගේ දියේ එයන් අහුරින් ජාමින් වෙජ්ජයිමේ අදු මිද බෑ මීමක මෙතුක මිවාංගුලේ හංගුරාම වෙජ්ජියක දෙනෙන් එක අනිකකු එමෝනවතීගා හින්සුම් වේ උලේක පසේ හේවා නොවානික යකිනේ මී خبرو ابو ජොහලන් විගින් ගෝයාවියේ ඒ මිස්ට කුන්නේවේ අසබත පද ෆින්ඩි අංගෙන්තුලා මීහුගේ බා කියමන් විගින් නකුන් රීචෙන් නොයිබේනේ අලි කියෙන් හේ මොහමද් ගිෆානායි අහරවෙනායි මෙවා අරාරුන්ත මියදු හැම වානි ඛතිම් කුරාටු මෛරස් කැලයන් එකයි ගිෆානායි අහරවෙනායි මෙදුගා රොකුම් කුරබ්වාන්දින් හංගුරාම හැම වානි කුරාටු දෙන් අරුහරුක දුවා කුරේ හද්දවා බුල් කුරේ කැලයකෝ මි දිබෑමීම් කුර හග්ග ගොතුගාවා බයකර නසුල් දෙබාරි දෙම්ෆේ හංගුරාම ගදවේ ගතුමගේ කුරීගා කාෆරුන්ගේ සොප්තුගේ තිරේයි මක්සුම් මොන්හා අබ්දුල් අසදුගේ ෆින් අස්වදු අවරෙන් ඒ ඉස්ලාම්ගේ හවගුම් ෆෙම්බෝ හුසීමේ නුවත හවගුම ගුරා හුසීමේ නුවත මිදිකන් නොවිජියා මරුවා හුසීමේ ගොවා වා කුරම නුකමජේ මීනායා දිමයන් හම්දතුගේ ෆා නුකම ඩෑගින් ජෙසෙවි එතිවාරකුන් ඒනාගේ ෆෑදන්දීගේ දෙබෑ මිදුම් බුරිවගින් වෙටිජේ දෙන් හුවාති කුරා හුසීමේ ගොවමුන් හවදායි දිමය දෙමෙනිකු හම්දතුගේ ෆානුන් ඒනා ගතුල් කර බෑපිය දෙන් සලාමයි සලවැල්ලි ඉතු රසුදු ඉක්මාන් මිස්ත කුන්නන් හිවර් දෙබා ખુතුබා විදාලුවා මට ඇවිවේ මි විදාලුවී බස්වලතු වෙතිරේගා මි බස්වලත වේ හම කරවරුන් හංගුරාමයි මෛදානුගා කික්ලෝමි එකම හිතාම ෆිලා මොළිවිරිකම මාරස් කලයන් මිංජු කුරබාන එකම කෙ දෙන් හංගුරාමයේ ෆෙරිජේ හංගුරාමයේ ෆෙරෙවනි දෙපරාතුන් මෛදාන ෆහුජවානුන් ෆෑබා හමදදී හංගුරාම කුරා ගවයි දුනේ පුරුතමයක් කාපරුන්ගේ සත්තු වෙතිරේ නුකුති තිම්මි හෙකෙ එයි රබී අතුගේ දරි අතපතා එනා එකෝ ඇෂෑබතා අදි මි අතපතුගේ දරි වලීදායි තිම්මි හොනේ මි බෑ මිහුනා දිමායන් අන්සෝරිය බේකලම් කර තිම්මියක නොකුතුම මොනෙෆුවේ තිමන් මෙන්ගේ කෑරිය තිමන් මෙන්ගේ ගවමුගේ තිරෙන් කුෆු හම මිහුන් පොනවාරේ තිවා මිහුනායි හඟුරාම කොළොමකි තිමන් මෙන්න බේනුම් කම විස් නෝනේ දෙම් මි බෑ මිහුනායි හමද දෙවුම හම්සතුගේ ෆානායි අලිගේ ෆානායි අබ්දුල් මුත්තලිබ්ගේ හාරිසුගේ ෆුයි ඔබෑදතුගේ ෆානායි තින් කලුන් නෙරු බැයිෆිය ඔබෑදතුගේ ෆානුන් හමල් දෙවි අසවතායියේ හම්සතුගේ ෆානුන් සෑවතායියේ අලිගේ ෆානුන් වලීදායියේ ෆය හම්දතුගේ ෆානායි අලිගේ ෆානායි දෙකලුන් හමද දෙබ්බි දෙමීහුන් වරන් අවහ ගතුල හිඟාජේ ඔබෑදතුගේ ෆානායි අතපතයි දෙමීහුන් දෙමීහුන ජී දේති ෆානුන් දෙමීහුන් මේ ලඟල زخم වේ දෙන් දුනියේක නූලේ වරුජේ මෙහෙන් බෙගෙන් ඔබෑදතුගේ ෆාන වෙට්ටි වඩා ගතුමා එකක අනේ දෙකලුන් මේ අතපතුගේ ෆරාන සටිකණ්ඩායි වයි කොල්ලාපුවේ දෙන් ඔබෑදතුගේ ෆාන දෙකලුන් බෙගෙන් නගයකනකින් දෙසප් දෙමෙතුන් ගෙන්නේ වීරු ෆෑකටිගේ මදු ඔහොරි ඔහොරි හුට්ටේ නිවද හාජුගා ගෙන්නවා ඉතුරු රසූල්ලා ඉෆානුගේ අරිහුගා බේබේමන් ඉතුරු කෙලිෆානුගේ ෆෑතිලි ෆුල්ගා ඉස්තරි ෆුල් අලු බෑගින් ඔන්නවනිකෝ අදීස් කුරේ වියේ උෆා කුරාසේ බේබේ යකී ශහීද කීමය එක ඉෆානු දෙන්නේ වියේ ආදේහ උෆා කුරමේ එකමකු මිහාරු අබුතෝදි ඉෆානු අල්ගුන්මෙන්ගේ බොඩ බේබේ දිරිහුන්නේ නම රඟලේ හිතන් අරේ ඒනා එකියුයි ගසීදාගා ඔයි වනුස් ලිමහු හත්තා නුසර්රා හවදහු වනදුහල් අන් අබුනා ඉනා වල් හලායිලු මෙබෑතුකින් හගුකම් බොඩි අගුල්මෙන්කන් ඒනායන් එඟිල බෑතිහෙව දෙමිය ෆවගා අනිකා ඉතු රසුල ඉක්ෆාන් වඩෑගින් සප්තන් එබර් කුරවා පට ඇතිේ මේ එබර් කුරවම වඩාගති එක ඉක්ෆානුගේ ඇප්පුල් ගවා බොන්ති කොලකුන්නේ මේ බොන්තින් ඉශාරෙ කුරවම විදාලුවම වඩාගින් ඉරු සවාදුබුන රිජියතේ කියනු මීහකු සෆියවා වකින් නොකමෙපා හුට්ටා ඉස්තවියා සවාදු ඒ සවාදාය හමුවකින් හුන්නාසේ මෙහෙන් හදිස් කුර බාෆා ඒනාගේ බණුගා ජස්සවා ලෙබ්බුමුන් හමය ෆහත ජීෆා දෙන්නේවිය ඒ මෑරස් කියන් රසුලයි ගයිෆාන් අල්ගොනුගේ බණ තත්කුර බෑෆීම එකමගේ රිසෝස් කොබෑතෝය මීරු එනාහුරී ලිබාහෙ නැතිය කුල්ියකන් ඉතුරු කෙලිෆානුගේ ඇප්පුල් ගාවා බොන්ති එනාගේ අත තෝරවා ලබා බණුපුල් කසු කුර බා හදිස් කුර විය කලේ රිසෝස් ඉපාරේ මීනා කුල්ියක කුරිය ජෙහි එක ලිෆානුගේ බණුපුල් ගාව ස්තිෆා තෙදුවි ජේ මෙහෙන් හදීම හදිස් කුර විය තිය කුරි කියෙන් හජේ එනා දෙනිවිය ඒ මෑරස් කලයන් රසුලයාය මිහිර ෆෙන්න කන්තම් මිහිරගෙන් හාදිර වනියේ එහෙම වීම අල්ගොනුගේ දුනියේ එම් මේ ෆෞකම කී කලිෆානුගේ හමුගා බොස්තේම් කම්ගා උමන් එදෙවුණියේ දෙන් එනායන් හේ දොආපුල් කුරබාපා සප්තන් එවර් කුරබම් වඩාගින් ෆියේ දෙන් මි සෆ හෙද්දේම ෆෞගා මි දස්කල වසීයේ කුරබා නසේ හෙද්දේම හට ඇවිවේ ෆය හදීස් කුරබතේ තිය බෑ මී හුනත් මං කලිෆානුන් අමුර කුරබා ෆම දාදින් එකී එෆහරා හමදා නුදේරේ දුස්මිනුන් කෑරිවිගින් ෆියා දුනිව් කාරේ ඇෆොරා ෆර් නුවනීස් කණිකම් ෆමච්ච නුදමාරේ කෙත්තිරිවේ සාවිත්‍රගෙන් තිබේරේ දින් කලිෆාන් වඩාගින් කලිෆානට්ටක හෙදිපාවා අලීෂ වදි වඩාගින් දොආ කුරබා ෆට ඇවිවේ සෞදමුන් මාස් ගිෆානායි අබුබකුර ගිෆානායි දෙකලින් මිතාගේ දොර්මතිගා තිබෙවුව ෆයි ඉතුරු කලිෆාන් මැකලෑන් කිබිය කුරබා දොආපුල් තගේ රිවිත් කමායි විදාලවා සනාගේ ෆුරිහම කමායි නසුරු එදි වඩාගින් දන්නවා ආදේශ බොඩු කම මිදිවේකලින් හයරාම් ෆුලුවේ අබුබකුර ගිෆාන් දන්නවතේ ඒ මෑරස් කලෑන් නබි යාය මිහැර ෆුදේහා වර දොආපුලු සෙම කුරබේ මෑරස් කලෑන් කලිෆාන් කුරබා ෆාවා බෞද්ධ ෆුද්දවානතේවේ دین سره ما اصل بلدی وی تو رسول الله فانون اعدی شنو کو وداگین سیو زمل جمع وی ولون الدبر میای ودال و وداگین گوالی بی ای میست کو نیو محمد غفان کے فران اکدان کے قدرت ترکم کے ترے گا اکدان کے گند با ودال و میں ایتی با کافر نای ہنگرام کو ہنگرام یہ کتری وی فرگز ندی کو مت لاگین گد اڑا اونن کو قتل وی جکم میں می سورگ ون ہٹے ادی اے ترین کافر قتل کو فنما ای می ہکن ای قتل وی میھا گا ہری ہریھا ایچن اب ہٹے بسول آفا عمیر بن حمام کدل کول کیا کیا ہرفا اے کدل کول الا لافا گوا دیے رنگلے فا ہٹے میچو میہن اتن مرون نون اہن کمے مرکا سورگیہ کا دیمد کو نچے دین کھانڈی اڑین دماگین ہمج دی پیے مینا ہم اے نکی گتن ہنگرام کرم گو شہید ہوئی ہے دین ہنگرام گدے جے فہے بدر ہنگرام ہے کہ بہوگا صاحب اے کلنا ایک کا ملائکہ تن بڑا کہ ہنگرام کرے بیے ای اے بے کجوں گے ہری ایمان کا متی گا ہی پلتا مڑ کرے مسائی نبی بے کجوں گے ایمائے صاحبا یا مفاد کنتا ہوگا اس وقت مائک کا مکن درجہ دے بو مسائی ملائک تو نبی سے کجے اگفان گا علیہ گا جہاد کرے بوں گے اتر کن دے بو مسائی کھڑا ارکڑے بس نوانیز کافروں بجی فرگستی فیلان دوبا گن فوئے اسلاموں اورے گے فاہتوں قتل کرم حیر کرم فہا گن فیئے کافروں گے ترین قتل بھی حدی ہمی ہونے اے ترے گاوا بڑوں گے می ہونی عطبت شائبت می دے می ہونی ربیعت کے دیدر انے ادی عطبت کے داری ولید ابو البحتری بن حشام ابو عبیدت غفان کے بپا جراح امیت بن خلف مینا دری علی حنظلت بن ابی سفیان ابو جہل بن حشام نوفل بن خویلد ادی مینو ویس کتم میں بڑو نک قتل وے جے دن فے حیروی کافل دنے ای ویس حدی ہمی ہونے اے ترین اترو کے غفان مدینہ بڑا گے مگمتی گا عقبت بن ابی معید قتل کر رفع فیے ادی نظر بن حارس ویس قتل کر رفع فیے می دے می ہونی کافروں کو نبائی دے شیطان انہیں می دے میوں گے واہ گتا می سیارت کے کوری دے بہ گا اس ہنگا جے می ہنگرام وی اتو رمضان مہ ستار وی ہوم دو ہے گے فے رمضان مہ ستار دوہ کی قران باوا دیو مہ فٹن دو ہے اے دو ہائی می ہنگرام وی دو ہائی دمت گا وی فری ہما سادہ ہرے دین فے سلاما سلو علی وی اتو کے اگفان گے امر فلا قتل فاتی می استکن اتی وی تن تن دما گن گس بدرو گے اڑی تن اڑا دے افو دین اے گے مچے ویلی اڑا فرو افو می سلاما سلو علی وی اتو کے اگفان کربا کم می ہنگرام اے گا وس کنتا کربا آ دے انسان تا فسمتی گا تی بے کونی واکا دلی نکرا بتے دین فے سلاما سلو علی وی اتو کے اگفان ایوا دی گے کاری گا ہننا اے می ہنگے رنت کن می ہنا بیزال وی حدیث کرے بیے دین کے اگفان مارس کلا گے کرے بی باو حق کم گا فنی جے تی با می ہنا کرے بی باو حق کم گا فنی ہے کدا کی بیا کی امن وی نما ادو گا تی با می ہنا کم فد اوفا ہے میتم بلگا عمر گفان دین نی بیے اے مارس کلا گے رسول اے می ہنا کلی گفان تی بیزال وا تگی تی ایویں تو اے حدیث کرے بیے تی با می ہنا کی ہم افا دین نو تا اے برس بلن ایویں ایکم ادا کو دین جواب ان دے نے اللهم صل على محمد عبدك ورسولك النبي الأمي وعلى آل محمد وأزواجه وذريته كما صليت على إبراهيم وعلى آل إبراهيم إنك حميد مجيد
1: حسين صلاح الدين رحمه الله لأبا فوا تيرت رسول على سيرة بدار ودبا

අංගවානෙත තිබා සුවරුගේයක් වන්නාශේ ඒනා බුන්නානෙත තිමන්ගේ වෙඩිරස් කලාන්ගේ තිමන්නාය ෆාෆ ෆුස්සවා මෑකොරව්වෆාවා මීහුන්ගේ තෙරෙයින් එකලාන්ගේ තිමන් ලෙව්විගොය තිමන්ගේ කවුමුගේ මීහුන් දන්නානෙ නම කිහා රඟලු හෙයියේ.

අදි එවරෙන් බුණාකමුගාවිය තිමම්මෙන් මරුවෙ වෙයියශායි කෂිතකක වෙජ්ජෙහිදු අලුන් දිරුමක ෆොනුවානේ බයකුකමුගා හම කශවරුන් තිමම්මෙන් වේහෙයෙ. අව ආබාඋනල් අව්වලූන් අදි තිමම්මෙන්ගේ ඉස්වෙදිය කාබෆයින් වෙස් හෙයේ

0: محمد وآله وصحبه وسلم والحمد لله رب العالمين.
1: سورة الرحمن. بسم الله الرحمن الرحيم. رحمن وانت رحيم وانت الله جي اسم فلن فشا جنم الرحمن رحمن وانت رسكلان جي علم القرآن اكلان جي قرآن انغرنا دبي خلق الإنسان اكلان جي انسانا هدوية علمه البيان اكلانج انسانا يا بسمشن تريكن انغرنا دبوية الشمس والقمر بحسبان اراي هدو برابر حسابك متن هنگي والنجم والشجر يسجدان ادي فپلا وياي گسگها گهي اکلانگيا كيامن و سجد كوري والسماء رفعها ووضع الميزان ادي اکلانگي اڈو افل لوي ادي ميزان انصافوگ تلف لوي ألا تطغوا في الميزان من كرمغا تيبا ميهم أنيا وري نوومتك وأقيموا الوزن بالقسط ولا تخسروا الميزان عدل إنصافك متن تيبا ميهم من كرم هما كراش أدي මිනකිරුමුගා තියබෑ මීහුන් ගෙල්ලුන් නුකුරාශෙ වල් අර්ධ වදහලිල් අනම් අදි කල්කුතකුන්නට්ටකා එකලාන්ගෙ බිං ලව්වාෆාවේ ෆීහෆාකිහතුුවන් නහ්ලුදාතුල් අක්මම් එබිමුගා මේවා ආයි එත්තකුගෙ වෙරි කදුරු රුත්තවේ වල් හබ්බුදුල් අස්ෆි වර්රයිහාන් අදි තොෂිහුන්න ගොවාන්තකායි මීරු වස්දුවා මාමෙලා මෙලිවේ ෆබි අයි ආලායි රබ්බිකුමා තුකද්දිබාන් ඒ ජින්නීනායි ඉන්සීනෙව් فہے تیا دبا میہوں دگو کو انکارو کرنی تیا دبا میہوں گے وری رسکلان گے نعمت تکو گے ترین کن کن نعمت کن ہیے خلق الانسان من صلصال کالفخار مشتا کے فدا ہکی مشن اکلان گے انسانا ابہی آدمگ فانو ہدوی وخلق الجان من مارج من نار ادی دن نارا الیفانگ ہلگنن اکلانگ جننین ہدوی فبأی آلاء ربکما تکذبان ඒ ජින්නීනායි ඉන්සීනෙව් ෆහෙ තිය දෙබෑ මීහුන් දොගුකොන් ඉංකාරු කුරණී තිය දෙබෑ මීහුන්ගෙ වෙරි රස්කලාන්ගෙ නිඅමැත්තකුගෙ තෙරෙයින් කොන්කොන් නිඅමැතකන් හිය රබ්බුල් මශ්රිකයිනි වරබ්බුල් මග්රිබයින් ඉරු අරා දෙතනායි ඉරු ඔස්සේ දෙතනුගෙ වෙරි රස්කලාන්ගෙ එබහි දෙ මූසුම ඉරුවරා දෙතනායි ඔස්සේ දෙතනුගේ වෙරි රස්කලාන්ගේ.

සාමන් මිහර දෙම්ම මික්කී ආයතෝග තෙරෙන් සාධවන ආයතුකමින් මිල් සෝද රාසුකුන් කුරිග මිතනුග ඉබිෆිලියොතස් ඒ රා සුකුන් ජෙන් බාරුකුරා එකී වෙන්කන් ඉගේත ඒ රාසුකුන් කුරිග ඉබිෆිලියොතස් රාක සුකුන් වෙෆා දෙන් ඒගේ ෆහතුග මෙති ඉස්තියලා ගැකුර ඒගේ මණික ඉස්තියලා ගැකුර ත බරුවාණ ඉංගෙ එමෙන් බරුවකුරේ ඔවෙජ්ජියාමු රාසුකුන්ගේ ෆහතුග බරුවකුරෙන් ඔවෙජ්ජියාමු රාසුකුන් බරුක කියන්නේ ගෙ එයි ඒගේ කුරිගේ ඉබිෆියෙන් උතස් රාසුකුන් කුරිගේ ඉබිෆියෙන් උතස් බරුක කියමාණ ගෙ ඒ මම්මිතං කියාරු රා බරුකුරන් හොරියකු දෙන් සඳම් බාට්ටමාණ ගෙ ফুলতে মাশা কিয়াল।

0: මේ ප්‍රෝග්‍රෑම් එක මිගෙනස්තිනි නමාතා බෙහෙ මොහාලෝ රැත මේ ෆොතුගවාලි උන්ත හුෂාලා දිනි අලුස්තාස් හුසෙන් රුෂ්දි
1: අඩවසෝන් තියගින්දවනි තිය බේෆලුන්ගේ දීනි මුර්ෂීද්
0: දීනුගේ අඩු දීනුගේ